සූදුරත පතගොමයම් බැලෙන තාතේ සූදමින් සරහන තල්හතින් අරේගර උලිදුන තත්හන් ජුතිදිරින්